evening, everyone. You are listening to 88.9 FM, Sound of the West. We'll be broadcasting Sinhalese program, mainly spoken language in Sri Lanka. Aibowan, Subha Sandhyawak. මේ ආරම්භන්නේ FM තරංගමාලා 88.9 ඔස්සේ ඔබේ නිවහනට ඔබේ දෙසමනට එක්වන ඔබේම ගුවන්විදුලි වැඩසටහන අඳුරේ සමගින්.

වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන් සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන්සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. වරක ලෝක ප්‍රකට විද්‍යාඥයෙකු දාර්ශනිකයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් හරි අපූරු ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි විද්‍යාවෙන් තොර වූ ආගම අන්ධයි, ආගමෙන් තොර වූ විද්‍යාව අංගවිකලයි කියලා. විද්‍යාවෙන් තොර වූ ආගම අන්ධයි, ආගමෙන් තොර වූ විද්‍යාව අංගවිකලයි කියලා. මේ ප්‍රකාශය ඒ විදිහටම අපි පිළි නොගත්තත් එහි කිසියම් සත්‍යමය ගැඹුරක් ද අන්තර්ගත වන බව කාට වුවත් බැහැර කරන්න බෑ. විද්‍යාවෙන් තොර වූ ආගම අන්ධයි කියන ස්වභාවය ලෝකයේ තුල ගත්තහම අද දාර්ශනික හරයන් පසෙක තබලා ආගමික චින්තාවන් විශ්වාසයන් හඹා යන අන්ධ මිනිසා ඇතැම් විට ඒ අන්ධභාවයේ තුලම ගැඹුරු අගාධයන්ට පතිත වෙනවා. අවිද්‍යාව නැමැති අගාධයේ අතරබංව වැටෙන අවස්ථා අපි ඕනතරම් දැකලා තිබෙනවා. මක් නිසාද ඔවුන් දාර්ශනික චින්තාවක් වන ධර්මය විමර්ශනශීලී ඇසෙන් දකිනවා වෙනුවට විශ්වාස, ඇදහිලි, වන්දනා ආදී වූ පුද පූජා පසුපස යමින් ඒ අන්ධ භක්තිය තුළම තවදුරටත් ඉන්නට, අන්ධ භක්තිය තවදුරටත් වඩවා ගන්නට, අන්ධ භක්තිය තුළින් විමුක්තිය සොයන්නට උත්සාහවන්ත වෙනවා. ඒ උත්සාහය බොහෝ විට ශේෂ කරලා තිබෙන්නේ, එහි ශේෂපත්‍රයේ වී තිබෙන්නේ කිසියම් මුලාවීමක්, රැවටීමක්, එහෙමත් නැත්නම් විනාශයක්. ඒ නිසා හැම විටම ආගම තුල විද්‍යාත්මක තාර්කික බුද්ධියක් අවශ්‍ය බව ඇල්බර්ට් අයින්ස්ටයින් පවසනවා. මේ ප්‍රකාශය පිළිබඳව බුදුදහම හා ගලපා ගත්තොත් බෞද්ධ දර්ශනයේ හරය අතිශයින්ම වැදගත් වෙනවා මිනිසෙකුට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමේදී. ඒ දර්ශනයෙන් බැහැරව ඔහුට නිවන් මඟ සාක්ෂාත් කරගන්න බෑ. නිසා බුදුදහම කියන්නේ හුදෙක් විශ්වාස, ඇදහිලි, අන්ධයන්ගේ ගමනක් නොව ඒ ආරම්භයේම තියෙනවා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය අනු නිවැරදි දැකීමයි. නිවැරදි දැකීම තුළ ආලෝකෝ උදපාදී ප්‍රඥාලෝකයෙන් දකින, විනිශ්චය කරන, තර්කානුකූලව විමර්ශනයක් කරන දහමක් තමයි බුදුදහම. ඒ නිසා බුදුදහමේ තියෙන මේ හරයාත්මක ගැඹුර කිසි ලෙසකිනුදු අවිද්‍යාව පැත්තට රැගෙන යන්නේ නැහැ. ඒ නිසා අයින්ස්ටයින් කියන ආගම කියන ඒ වචනයත් එක්ක ඒ අයුරින්ම බුදුදහමේ දාර්ශනික හරය සමපාත වෙන්නේ නැහැ. ඊළඟට ආගමෙන් තොර වූ විද්‍යාව අංගවිකලයි. ඇයි අංගවිකල භාවයේ ඇති වෙන්නේ? ආගමික විශ්වාසය හරහා පුද්ගලයන් තුළ සදාචාරමය සංවර්ධනයක් ඇති කරනවා. සදාචාරමය පසුබිමක් ගොඩනගනවා. යම්කිසි විදිහකින් සදාචාරමය පසුබිමින් බැහැරව මේ විද්‍යාව ගොඩනැගෙන විට ඒ තුළ මානව සමාජයේ හිතකර භාවයේ වෙනුවට අහිතකර දේ වැඩිපුර නිර්මාණය වෙනවා. අති භයානක අවියෞද විෂද්‍රව්‍ය

0: මොහොතකින් මුළු ලෝකයම වනසන්නට තරම් දියුණු විනාශකාරී විද්‍යාවක් ඔවුන් සතුව තියෙනවා. ඒ නිසා ආගමෙන් තොර විද්‍යාව විපතක් ගෙන දෙනවා. ඒ වගේමයි විද්‍යාවෙන් තොර ආගමත් විමුක්තිය ඈතට අරගෙන යනවා. ඒ නිසා මේ දෙකෙහිම සමබර, සමපාත, සමාන ගමනක් යෙදෙන තැන ඒ දෙකේම ජයග්‍රහණය, ප්‍රතිලාභය ලෝකවාසී සත්වයාට දිනාගත හැකි. අපි දාර්ශනිකව ධර්මයේ දකිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: වෙලා රාත්‍රී 8:30 වෙලා මිනිත්තු 9ක්. ඔබ එක්වන්නේ අන්ධහැරය 88.9 වින් FM ගුවන්විදුලි මධ්‍යස්ථයෙන් ගුවන් ගන්න අන්ධහැරය සිංහල වැඩසටහන සමගින් අද දවසේ ඔබත් සමගින් එකතු වන මා දසුන්ෙන් ගජමන්. ඉතින් පසුගිය සති කිහිපයක්ම මට වැඩසටහනට ඔබත් එක්ක එකතු වෙන්නට නොහැකි වුණා අසනීප තත්ත්වයෙන් පසුුණු නිසාවෙන්. ඉතින් අපි කනගාටුදායක පණිවිඩක් තිබෙනවා, ඔබ මේ වෙනුවට දැනුවත් වෙලා ඉන්නේ. නමුත් අපි ඊට පෙරාතුව අපි මෙල්බර්න් නුවර ඔබට අපිට කොහොමද කාලගුණ තත්ත්වය බලපාන්නේ කියන ආකාරය පිළිබඳව කාලගුණ විද්‍යානාවේ කියට අනුව තොරතුරු සොයා බලමු. හෙට දවසේ ආමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමේ 16ක් හැටියටයි අනාවැකේ සඳහන් වෙන්නේ. දවසේ වැඩිමනත් කාලයක් බොහෝ දුරට සූර්ය රශ්මිය පතිත වෙන දවසක් වෙයි. සූර්ය එළිය රශ්මියට වඩා සීතල දවසක්. නමුත් හිරු එළිය දකින්නට පුළුවන්නේ 10%ක පමණ ඉඩකඩක් තමයි වැසි ඇතිවීමක් වුණොත් ඇතිවෙන්නට ඉඩකඩ තිබෙන්නේ. උදෑසන බොහෝ ප්‍රදේශවල මිහිඳුම දකින්නට පුළුවන් වෙයි. නමුත් සවස් වරුව ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය පතිත වන මද සුළං සහිත පැහැබර දවසක් වෙයි. සෙනසුරාදා ආමුස්නත්වය සෙල්සියස් 6ක් උපරිමේ සෙල්සියස් 16ක්. දවසේ වැඩිමනත් කාල සීමාවක් ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය පතිත වෙන තවත් දවසක් හැටියට සඳහන් වෙන්නේ. වැසි ඇතිවීමේ ඉඩකඩ 5%ක පමණ ප්‍රමාණයක තමයි වැසි ඇති වෙනවා නම් ඇතිවිය හැකි ඉඩක් පිළිබඳව කතා බහ වෙන්නේ. උදෑසන බොහෝ ප්‍රදේශවල මිහිඳුම දකින්නට පුළුවන්. නමුත් දවසේ පසුභාගයේ ඉතාමත්ම හොඳින් පැහැබර සීතල මදුසුළං ඇති දවසක් බවට පත් වෙනවා. ඉරිදා ආමුස්නත්වය සෙල්සියස් 5ක් උපරිමේ 16ක්. දවසේ වැඩිමනත් කාල සීමාවක් හොඳින් සූර්යාලෝකය පතිත වෙන දවසක්. වැසි ඇතිවීමේ ඉඩ කඩක් තිබෙන්නේ බොහෝ දුරට, බොහොමත්ම අඩු 5%ක පමණ ප්‍රමාණයක්. මදුසුළං හමනවා. සඳුදා ආමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමේ 15ක්. දවසේ වැඩිමනත් කාල සීමාවක් ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය පතිත වෙනවා. ඉඳ හිට වලාකුළු එකක් දෙකක් මේ එළිය බොඳ කරන්නට පැමිණෙයි. නමුත් වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇත්තේම නැහැ. 5%ක පමණ ඉඩකඩක් පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මදුසුළං හමනව පැටකරු 15-20 අතර වේගයකින් පසුව මේ සුළං වේගය අඩු වී යන බව තමයි කාලගුණ විද්‍යානායකයේ සඳහන් වෙන්නේ. අඟහරුවාදා ආමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමේ 16ක්. මද වශයෙන් වලාකුළින් බර දවසක් 25%ක පමණ ඉඩකඩක් තිබෙනව වැසි ඇතිවීමේ. මේ බොහෝ දුරට දවසේ පසුභාගයේදී වෙන්නට පුළුවන් වැසි ඇති වෙන්නේ. බදාදා ආමුස්නත්වය සෙල්සියස් 8ක් උපරිමේ 16ක්. වැස්සක් හෝ දෙකක් ඇති වෙන දවසක් හැටියට සඳහන් වෙන්නේ. මදසුළං හමනව පැටිකරුණු 15-20 අතර වේගයකින්. බ්‍රහස්පතින්දා නැවතත් ඔබ අප හමුවන බ්‍රහස්පතින්දාව. ආමුස්නත්වය සෙල්සියස් 7ක් උපරිමේ 15ක්. වැස්සක් හෝ දෙකක් ඇති වෙන 25%ක පමණ වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇති තවත් දවසක් පිළිබඳව තමයි කාලගුණ විද්‍යානාවේ සඳහන් වෙන්නේ. ඒ ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යාව බියුරෝට අනුව මෙල්බර්න් නුවරට අදාළ කාලගුණ විද්‍යානාවේ කියයි මා ඔබට ගෙනාවේ. ඔබ දන්නවා අප බොහෝ විට ඇයගේ ගීත විකාශය කළ තියෙනවා මේ වැඩසටහන තුළ. මරිසෙල් ගුණතිලක මේ මාසේ 10 වෙනිදා මෙලොවින් සමුගන්නවා. ඒතාමත්ම කනගාටුදායක පණිවිඩයක්. ඉතින් මම හිතුවා ඇගේ ගීතයකින් අපේ වැඩසටහන පටන් ගන්නට.

ගීතේ ගායනා කලා ඉතාමත්ම මෑතදී ජුලි මාසේ 10 වනදා මෙලොවින් සමුගත්තේ ආදරණීය ගායිකාව මරියසෙල් ගුණතිලක. ඇය උපදින්නේ ජුනි මාසේ 11 වෙනිදා 1958 වර්ෂයේ නුගේගොඩදී. ඇය ගායිකාවක් වශයෙන් වගේම භාණ්ඩ හැටියට ඇයට පුළුවන්කම තිබුණා ගිටාරය, පියානෝව සහ සරපූරව ඉතාමත්ම හොඳින් වාදනය කිරීමේ හැකියාව. ඇය ගීත ශේෂ්ත්‍රේ නැත්තම් සීමාවන් ගැන කතා කළොත් ඇය හැම සීමාවක්ම බොහොමත්ම පහසුවෙන් අත්පත් කරගත්තු ආදරණීය, ඒ වගේම හොඳ හැකියාවක් තියෙන ගායිකාවක් හැටියට අපිට වාදක ශිල්පිනියක්, ඒ වගේම ගායිකාවක්, සංගීතවේදිනියක් හැටියට අපිට කතා කරන්නට පුළුවන් ඇය පිළිබඳව. ඉතින් වසර 68ක් ආයු වළඳලා ඇය මෙලොවින් සමුගත්තා මේ පසුගිය දාක. මෙල්බන් නුවරට ඇය නොහුරු නුපුරුදු තැනැත්තියක් නෙමේ. සෑම වසරකම වාගේ සංගීත ප්‍රසංගවලට මෙල්බන් නුවරට ඇය පැමිණුණා. ඇය බොහොමත්ම ආදරයෙන් පිළිගත්තා මෙල්බන් නුවර ජීවත් වෙන ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව. ඉතින් මං හිතුවා ඇය ගායනා කරපු තවත් පුතු ගැන ගායන ගීතය, දැන් මුලින් විකාශය වූ ගීතය අජන්තා රණසිංහයන් විසින් රචිත, රොහාන්දි සිල්ලා විසින් සංගීතවත් කළ ගීතය තමයි ඇය ගායනා කරපු ගීතයක් අපි විකාශය කළේ. මීළඟට මා තෝරාගන්න සූදානම් වෙන්නේ මෙන්න මේ ගීතය. අපි අහලා බලමු.

ගීතේ ගායනා කළා නොබෝදා අපකෙන් සමුගත් මාරියසෙල් ගුණතිලක. ඇගේ තවත් ගීත කිහිපයක් මා බලාපොරොත්තු වෙනවා වැඩසටහනේ ඉදිරියේදී එකතු කරගන්නට අපේ වැඩසටහනට. ඉතින් වෙලාව රාත්‍රියේ 8:30 වෙලා මිනිත්තු 24ක් ඔබ එක සිටිනේ 88.9 වින් FM ගුවන්විදුලියේ අඳුරය සිංහල වැඩසටහන සමගින්. බොහෝ දෑ එකතු කරගෙන තිබුණත් කතා බහ කරන්නට මේ වෙනකොට ඒ පිළිබඳව කතා බහ කරනවට වඩා වැඩසටහන කොහොම හරි ගොනු කර ඔබට ගෙනෙන්නේ බොහොම අපහසුයෙන්. මොකද පහුගිය ටිකේම තිබුණේ කටහඬ ඔබට කතා කරන්නට මට තිබුණු නොහැකියාව නිසා. මං හිතන්නේ මේ සෙම පැටලෙනවා මේ තත්ත්වේ නිසාවෙන් තමයි බොහෝ දුරට වැඩසටහනට නොපැමිණෙන්නට හේතු වුනේ. මා දන්නේ නැහැ කොවිඩ් වගේ තත්ත්වයක් තිබුණාද මොකක්ද කියලා. දරුණු හිසරදය, ඒ වගේම සෙම, කතා කරන්න බෑ, කටහඬ නැහැ, මේ වගේ තත්ත්වයන් කිහිපයක් තමයි පැවතුනේ පසුගිය වකවානුව තුළ මට. ඉතින් කතා කරන්න බැරුව කොහොමද නේද මේ ගුවන්විදුලියකට ඇවිල්ලා මේ වැඩ කටයුතු කරන්නේ නේද? ඉතින් ඒ හින්දා පැමිණියේ නැහැ. නමුත් මගේ හිතවත එක්ක ඉන්නවා, මම නැති වුණොත් අනිවාර්යයෙන්ම ගෙදරට දුරකථන ඇමතුමක් නම් අනිවාර්යයෙන්ම දෙනවා ඇයි මේ නැත්තේ කියලා හොයන්නට. ඉතින් මම හිතුවා සීටි ප්‍රනාන්දු ගායනා කරන ගීතයක් එකතු කරගන්නට.

0: හිතේ විකාශයට ඇතිවන දෝෂය පිළිබඳව අපගේ බලවත් කනගාටුව සංයුක්ත තැටි මොකක් හරි බාධාවක් තියෙන බවක් තමයි මට හැඟෙන්නේ. වෙලාව රාත්‍රී 8:30ට වැඩි වෙලාවක් නැහැ. එහෙනම් මම හිතනවා ඔබට වැදගත් වෙන පණිවිඩ කිහිපයක් ඔබට සමීප කරන්නට වෙලාවයි කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ මගේ ඥාති සහෝදරියක් අපිට යොමු කරලා තිබුණා සැඳේ අහසක කියලා ගීතයක්, මේ අලුතෙන්ම නිර්මාණය කරපු ගීතයක්, ඉවසපන් චාන් ෆීචරිං ඉසුරුණි සමග. මං හිතන්නේ මේ චාන් චානක ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර, මට දැනගන්න ලැබුණ හැටියට. ඒ වගේම ඉසුරුණි මේ වෙන විට වෛද්‍යවරියක් හැටියට ශ්‍රී ලංකාවේ මධ්‍යම රෝහලේ සේවය කරනවා වෙන්නට පුළුවන්, කොළඹ රෝහලක සේවය කරනවා. තව මිනිත්තු 15ක පමණ කාල සීමාවකදී මම උත්සාහ කරනවා ගීතය අන්තර්ජාලයෙන් හොයාගෙන වැඩසටහනේ විකාශය කරන්නට. ඉතින් මම ඔබට කිව්වා වගේම ඔන්න අපි සූදානම් වෙනවා ඔබට අපට වැදගත් වෙන පණිවිඩ කිහිපයක් සමීප කරන්නට.
1: I might not drive yet, but that doesn't mean I'm not concerned about speeding. I mean, a speeding driver is not just a danger to themselves. I'll bet that a fair percentage of the 287 people killed in road accidents last year, and lots of those who were injured, were passengers. As if it's not bad enough to kill or injure yourself, don't do it to someone else as well.
2: First aid courses are offered by St John Ambulance at locations in Sunshine, Deer Park, Williamstown and Werribee. St John Ambulance first aid certificates are recognised Australia-wide. Courses available include emergency first aid, CPR, basic life support, advanced first aid, plus other specialist courses. For further details, call 131394.
3: Now, with a fire safety message from the CFA, here's Gary McQuaid.
4: We all know the dangers of using faulty appliances and equipment when it comes to electric shock, but they also start fires. Frayed extension cords, overloaded power points, and faulty electrical appliances are all potential fire starters. If in doubt, either have the equipment checked by a qualified tradesperson or destroy it so it can't be used by other people. Don't be shocked into action. Recognize the risks and protect your family from fire. For your free house fire safety brochure, call CFA on 1-800-240-667.
0: ඉතින් මම ගීතයට පිවිසෙන්නට පෙර ආතුව මම හිතුවා මිලිටර් මල්ලවර්චි ගානක් කරන ගීතයක් තමයි මම ඊළඟට තෝරගෙන තියෙන්නේ. පසුගිය දවස්වල මා වැඩසටහනට එන්නට නොහැකි වුණු දිනවල තිබුණු ඉතාමත්ම බහුලව කතා කරපු මාතෘකාවක් වුණේ මේ ස්වාමින් වහන්සේ නමක් අතින් අපවිත්‍ර වුණු දැරියක් පිළිබඳව කතාබහක් තමයි ලොකුවටම පුවත් මවමින් තිබුණේ. ඉතින් මේ වෙනුවෙන් කවි, ඒ වගේම කෙක්කෙක් නිර්මාණ මුහුණු පොතේ බොහෝ සේ දකින්නට ලැබුණා. ඉතින් ඒ වගේ ඒ කිට්ටුවෙන් යන ඒ පිළිබඳව ලියුන් නිර්මාණය කියලා මා විශ්වාස කරන්නේ නෑ මේ. නමුත් පවන් චාමික අතින් ලියලා බොහොම ලස්සනට බෙදාගන්න කවි කිහිපයක් තමයි මා හිතේ ඔබත් එක බෙදා ගන්නවා කියලා. මේ කවි ටික නම් කරලා තිබෙන්නේ අයිස්ක්‍රීම් කියලා. ජයසිරි මහා බෝ සමිඳුන් දකින්නට, පසඟ පිහිටු වා වැඳසිල් රකින්නට, මේපුන් පොහෝ දා වැඩි හිටි නිවාසෙට, ආභශ්‍රියෙන් ආවෙමි පිං පුරන්නට, බෙලිමල් තිබුණි මග තිබහා නිවන්නට, අයිස්ක්‍රීම් සිසිල් බීම හෙම එමට, හිතට තටු ඇවිත් පියඹා අතීතෙට, පුත උඹ වඩන් ආහැටි සිහි උනා මට. අයිස්ක්‍රීම් උතුරාගෙන අයිස්ක්‍රීම් උදුරාගෙන කෑ උඹට, හාදු දුන්නු හැටි මම මැවිලා හිතට, පපුවේ දරුසෙනේ ඇති තැන රිදෙනකොට, ප්‍රෙෂර් පෙත්ත ගෙන තැබුවේ දිවේ යට, දහවල් දානේ බෙදුපින්වත් පොඩි කෙල්ල, ඇරපු අතක් නෑ උඹමයි දඟමල්ල, දුටුවෙට උඹේ උපන් ලපය ඇති බෙල්ල, ඇනුනා පුතේ ලය පෙම තැවරූ හෙල්ල, සිරිමා බෝ සමිඳු දුටුවට වැඩිය මට, උඹ දුටු විට උඹ දුටු එක වටී දැන් හැක මියෙන්නට. උඹ ගැන රහස් ඔක්කොම ගිල දමන්නට හොදිඩිංගක් බෙදපන් ඔය අතින් මට. හොඳයි, පවන් චාමික විසින් ලියපු කවි පන්තියක් තමයි ඔබත් එක්ක බෙදා ගත්තේ. මම කියපු මාතෘකාවම නෙමේ, නමුත් අමුතු විදිහක අමුතු කතාවක් තිබුණු කවි ටිකක් හින්දා මම ඒක එකතු කරගෙන තිබුණා ඔබත් එක්ක බෙදා ගන්නට ඕනෑයි කියලා. හොඳයි, මීළඟට අපි එකතු වෙමු මිල්ටන් මල්ලවරච්චි ගානා කරන මෙන්න මේ ගීතයත් එක්ක. සමාවෙන්න ග්‍රේෂන් ආනන්ද ගානා කරන මේ ගීතයත් එක්ක.

ඔහමත්ම ආදරණීය ගීතයක් ගීතය ගායනා කළා කවුද? ආදරේ එච්චරද? දවසක් වෙරළක නැවුගැන්න හවසක පපුවට බර දීගෙන ඇහුවා ආදරේද මට කොච්චර? වැලි දෝතක් අරගෙන මෙතන වැලි කැට කොච්චරක් ඇද්ද? දන්නවද වස්තුව? ආදරේ මම උඹට එච්චර. හෑන්ඩ් බෑගෙන් එළියට ටෙව්ලිප් මල්ලක් ඇදලා අරගෙන වැලි දෝත ඒකට හලාගෙන මුහුදටත් රවාගෙන ගියා මටත් ඔරෝගෙන. විතර පාන්දර හතර හමාරට මැසේජ් එකක් ආවා අඬන ඉමෝජි දෙක තුනක් එක්කම. 362523යි නේද ආදරේ නුඹ මට. මුහුණු පොතේ වෙදාගෙන තිබුණු කවි කිහිපයක් තමයි මං ඔබට අරගෙන ආවේ. මීළඟට මගේම වාසගම් බෙදාගන්න මගේ මල්ලිගේ පුත්‍රයා සවන් දීගෙන ඉන්නවා. ඔබ වීඩියෝ නිර්මාණවලට කැමැත්තක් දක්වනවා නම් කරව ගන්න කැමති නම් ගජේ ස්ටුඩියෝ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයෙන් ඔහු හොයාගන්නට පුළුවන් අති දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු ගීතත් ගායනා කරනවා. ඉතින් ඔහු ඉල්ලලා තිබුණා මාස්ටර් අමරදේවගේ ගීතයක් වැඩසටහනට එකතු කරන්නයි කියලා. මම හිතුවා මෙන්න මේ ගීතය ඔහු වෙනුවෙන් වැඩසටහනට එකතු කරනවායි කියලා. අපි අහලා බලමු. මම ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක්. වැඩි ඇහෙන්නේ නැහැ. හැබැයි මම කරන වැඩසටහන් වල නිතර ඇහෙන ගීතයක් කියලා මා විශ්වාස කරනවා.

ඉතින් යලි බැරි වුණොත් අපිට මුණ ගැහෙන්න කවි හුඟක් ලියා ඇති එකක් හරි දකින්න ගැටපිච්ච සුවඳකින් මගේ නම අහන්න නුඹට දුන් හාදු ඇති පෙති අතර බලන්න.

0: වෙලා රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 15ක් තිබෙනවා. ගීතය ගායනා කළා චන්ද්‍රිකා සිරිවර්ධන සමගින් සුනිල් සිරිවර්ධන. මම සූදානම් වෙනවා ඔබට අපට වැදගත් වෙන තවත් පණිවිඩ කිහිපයකට ඔබව සමීප කරන්නට.
1: I was listening to the radio the other day and I heard that around 250,000 people in Australia have dementia. That's pretty worrying. But what exactly is dementia and how does it affect people?
2: Dementia is a word used to describe the symptoms of up to 70 illnesses that cause the brain to stop working properly. It's not a normal part of aging and it's not a sign of a person going crazy or mad. Symptoms of dementia may include the person having problems remembering names or recent events. They may find it hard to do everyday tasks or learn new things, and their moods or behavior might change. So it's important to visit your doctor or a health clinic if you notice changes to your own or someone else's memory. For more information, call the National Dementia Helpline on 1800 100 500 or visit the Alzheimer's Australia website at www.alzheimers.org.au.
3: Funded by an Australian government initiative.
1: Apparently, I've not only got diabetes, but high blood pressure too. I know that's bad for me, but how can it affect my health? And how can I reduce it?
3: Blood pressure is the pressure of the blood in the arteries as the heart pumps it around the body. Diabetes and high blood pressure are often found together. There are a number of steps you can take to reduce your blood pressure. Don't smoke. Lose excess weight. Do regular physical activity, 30 minutes each day on most days of the week. Develop an eating plan rich in fruit, vegetables and grains. Have less salt by limiting processed and takeaway foods and not adding salt in cooking afterwards. Limit alcohol to 4 standard drinks per day for men or 2 standard drinks per day for women, with 2 alcohol-free days per week. Your blood pressure should be checked at every doctor's visit, at least every 6 months for people with normal blood pressure and every 3 months for people with high blood pressure.
4: This program is funded by the Australian Government Department of Health and Ageing.
5: Incoming SMS alert.
6: Where are you? This party is awesome. Hurry.
7: On my way in stupid traffic. Hashtag FOMO. Send.
6: Message fail.
7: Send the message, stupid phone.
6: Who's the stupid one? You're driving and texting.
7: I just wanted to send a message.
6: You're risking the safety of road users. Do you want to hurt someone?
8: Get the message. Say no no to FOMO. Don't text and drive.
0: Oh, text karana gaman ratawahana elawannat epa padawannat epa e wage ma jangama doragathane aadharaka paddhatiyak nathuwa bluetooth ekak hari naththam wenna kramayakin nathuwa katha kar kar yana ekak karannata epa obageth paar bhavita karana naththam marge bhavita karana anithage jeevitha walata anaturudayaka wiya heke nisa වෙලාව රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 11ක් තිබෙනවා. මම අර කිව්වා ශ්‍රී ලංකාවේ මහරෝහලේ සේවය කරන ඉසුරුණී කියන වෛද්‍යවරියත් ඒ වගේම ඇයගේ සොහොයුරා බ්‍රිස්බේන් නුවර ජීවත් වෙන්නේ මට දැනගන්න ලැබුණ හැටියට ඔහුත් ගායනා කරපු ගීතයක් තමයි මම මේ තෝරගන්න සූදානම් වෙන්නේ වැඩසටහනට. මගේ අම්මගේ මල්ලිගේ පුතාගේ බිරිඳගේ ඥාතිවරයක් සහ ඥාතිවරයෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් අපි සවන් දීලා බලමු ඔවුන්ගේ ගීතය. සමහරලාට ඔවුන්ගේ තවත් ගීත ඇති අන්තර්ජාලයේ සොයා අසා බලන්නේ කියලා ඔබට මතක් කරමින් අපි සවන් දෙමු. චානකටත් ඒ වගේම ඉසුරුණීටත් සැඳෑ අහසක් කියන ගීතය ඔබට අන්තර්ජාලයෙන් සොයා ගන්නට පුළුවන් පසුව ඔබට අහන්නට හිතුනොත්. හොඳයි, අපි සවන් දෙමු.

ඉවසාපන් චානක සහ ඉසුරුණී ගානා කරපු ගීතේ විකාශය වුණේ 88.9 වින් FM ගුවන්විදුලියේ මෙල්බන් නුවරින් අඳුරේ ඔස්සේ. ගීතේ අපිට යොමු කරපු ජනාසි පත්මනන්ද මල්ලිටත් ඔහුගේ ආදරණීය බිරිඳ ජෙනී සේදර ඇයගේ ඥාතිවරයෙක් මම විශ්වාස කරනවා ඇයගේ මාමගේ පුතා සහ දුවා කියලා බ්‍රිස්බේන් නුවර ජීවත් වෙන. ඉතින් අපි සුබ පතනවා ඔබට තවත් ඉදිරියටත් හොඳින් නිර්මාණ කරගෙන යන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබෙන්නයි කියලා. ඉතින් මීළඟට මම හිතුවා තවත් ගීතයකට පිවිසෙන්නට. මේ ගීතය අභිවර්ධන බාලසූරිය සමගින් ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගායනා කරන්නේ.

0: ගීතය ගානා කළා අභිවර්ධන බාලසූරිය සමගින් ත්‍යාගා එන් එඩ්වන්, සංගීතවත් කළා සරත් දසනායක. වෙලාව රාත්‍රී 9:00 හරියටම මෙල්බර්න් නුවරට. අද දවසේ මෙල්බර්න් නුවරට පොඩ්ඩක් එහාට ගිහිල්ලා පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නක පිළිබඳව මගේ හිතේ අප්‍රමාණ වූ සතුටක් තිබෙනවා. ඉතින් මීළඟට සේනක බටගොඩ ගානා කරන ගීතයකුත් තෝරගෙන තිබෙනවා. ඊට අමතරව මරියසෙල් ගුණතිලගේ තවත් ඔබ ආසා පුරුදු ඉතාමත්ම කන් රසායන ගීතයකුත් මා එකතු කරගෙන තිබෙනවා ඔබට ගෙනෙන්නට. ඊට පෙරාතුව ඔබ අප දැනුවත් කරන තවත් පණවිඩි කිහිපයකටයි මම ඔබට සමීප කරන්නේ.
1: My wife has been diagnosed with diabetes, and I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
2: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
3: This program is funded by the Australian Government Department of Health and Ageing.
4: Now, here's Gary McQuaid from the CFA with an important fire safety message.
5: Accidental and hoax 000 calls cost lives. 000 gets about 12 million calls a year. 70% of them are dialing mistakes or, even worse, hoax calls. Take care if you need to dial O for an outside line, and be especially careful with fax machines. Most models will redial the number several times. Use the keypad lock on your mobile phone when it's in your pocket or bag, and monitor your children's use of the phone. Hoax calls are a criminal offence and unfortunately increase significantly after school and during holidays. Leave 000 lines for people with real emergencies, where sometimes there's no time left.
4: Now, with a fire safety message from the CFA, here's Gary McQuaid.
5: Smoke alarms save lives. It's been proven time and time again. Most Victorian homes have at least one smoke alarm, but there are still many people at risk because they don't have the protection of an early warning of fire. The law now requires that smoke alarms be fitted in every Victorian home on each level. Protect yourself and your family. Install yours today and check them regularly, because a smoke alarm that's not working is useless. For your free house fire safety brochure, call CFA on 1-800-240-667.
0: මා විශ්වාස කරනවා ඔබ මේ වෙනකොට ඔබේ නිවසේ තියෙන ස්මෝක් ඇලාම්ස් ඔක්කොගෙම බැටරි මාරු කරලා හොඳින් ක්‍රියාත්මක වෙනවා ඇති කියලා. සමහරු බැටරිය ගලවලා දානවා කුස්සිය මොන හරි පොඩ්ඩක් බදින්නත් බෑ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු පිරිස ජීවත් වෙන නිවාසවල කුස්සියට කිට්ටුව තියෙන එකේ මේක ගලවලා දානවා. මොකද මොකක්වත් බදින්න කරන්න මුකුත් කරන්න විදියක් නැහැ නේ, මේ කෑ ගහනවනේ. නමුත් ඒක ඔබ සියලු දෙනාගේම ජීවිත බේරන්නට තියෙන එකම මාර්ගය. එහෙම නැත්නම් ඔබ අවදි කරන්නට, ඔබට ඒ පිළිබඳව අනතුරු අඟවන්නට තියෙන එකම උපකරණය වන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ඔබේ අවධානය යොමු කරන්නයි කියන මතක් කිරීම මේත් එක්කම මම කරනවා. ඉංග්‍රීසියෙන් ඔබට හොඳට තේරෙන්නට ඕනේ, නමුත් මතක් කිරීම මගේ යුතුකමක් කියලා මං හිතුවා. ඒ වගේම තමයි මේ සමහර වෙලාවට මට මම කෙනෙක්ට කතා කරනවා, සේවස්ථානයේ කෙනෙක්ට කතා කරලා සමහරලාට අපේ ඔය දැන් 000 වගේ අපෙත් සේවා ආයතනයේ කෙනෙක් අපිට කතා කරනවා. ඔහු තමයි අපිට යම් යම් ආකාරයේ වැඩ රාජකාරී බෙදා දෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඇය මට කතා කරලා කියන "You are pocket darling to me." ඒ කියන්නේ මම අවසානයේ ඇයට කතා කරලා එහෙමම දුරකථනය සාක්කුවේ දා ගන්නවා. සමහර වෙලාවට මේ අපේ දාඩිය දාලා හැම නැත්තං ඉගිල්ල වගේ වෙලා ඇඳුම් ඒකෙන් පුළුවන් දුරකථනයෙන් නැවත නැවත ඩයල් වෙන එක ඇමතුමක් නේ. බලනකොට ඇමතුම් පහක් විතර ගිහිල්ලා අන්තිමට කතා කරපු අංකයට. ඉතින් නම් මේ පිළිබඳවත් දැනුවත් කරන්න කැමතියි ඔබට. ඒක වෙන්නව නම් 000 එකට ඔබට තමයි ඒකට දඩුව දෙන්නේ. ඒ මතක් කිරීම තමයි මම මේ ඔබට සිදු කළේ. මං ඔබට කිව්වා සේනක වඩගොඩ ගායනා කරන ගීතයක් ගෙනෙන්න සූදානම් කළා තියෙනවා කියලා. එතෙක් මෙතෙක් ජනප්‍රිය වෙච්ච ගීත රාශියක සංගීතය, පද රචනා සහ ගායන විලාසය, මෙලඩිය සතු වෙන්නේ සේනක බටගොඩ. අපි කවුරුද මේ වගේ බොහෝ ගීත සැනසුම. ඉතින් මං හිතුවා සැනසුම ගීතය ඔහු ගායනා කරපු, ඔහු විසින් ලියා, ඔහු විසින් සංගීතවත් කර, ඔහු විසින් ගයා වයන ලද මේ ගීතය එකතු කරගන්න. බොහෝ දවස්වලට මම වැඩසටහන අවසානයේ මේ සේනක බටගොඩ ගීතයක් පුරුද්දක් හැටියට මම විකාශය කරනවා. නමුත් මට ඔහුට දිය යුතු නිසි ගෞරවය දෙන්නට හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් මං හිතුවා මේ වෙලාවේ සේනක බටගොඩ සංගීතවේදී ආනන් විසින් ලියා සංගීතවත් කොට, ගායනා කොට, ඒ වගේම වාදනය කරපු මේ ගීතය ඔබත් එක්ක බෙදා හදා ගන්නට.

ගී පදවැල් තනුව සංගීතය කටහඬ සහ ගිටාර් වාදනය සේනක බටගොඩ. මම කිව්වා ඔබට මීළඟට සූදානමින් තිබෙනවා කියලා. මාරියා සෙල්ගුණතිලක විසින් ගයන ගැයු තවත් අපූරු ගීතයක්.

තවත් ගීත කිහිපයක් වරසටහනේ අවසානයේට පෙර ආතුව ගෙනින්ට මා බලාපොරොත්තු වෙනවා. මරිහසෙල් ගුණතිලක විසින් ගායනා කරන ලද ඒ අමරණීය කටහඬ. වෙලාව රාත්‍රී 9:05 වෙලා මිනිත්තු 13ක්. ඔබ එක්ක සිටින්නේ 88.9 වින් FM ගුවන්විදුලියේ අඳුරේ සිංහල වැඩසටහන සමගින්. මෙල්බන් නුවරින් විකාශනය වන FM තරංගමාලා 88.9 ඔස්සේ මෙල්බන් නුවරටත් අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝ පුරා සිටින ඔබට සජීවීවත් පසුවත් ඔබට සවන් දිය හැකි ඔබට කැමැති හිතුණු වේලාවක. මීළඟට තවත් අලුත් ගීතයක් මීට මාස 5කට පමණ පෙර ආතුව තමයි මේ ගීතය අන්තර්ජාලයට මුසු කරේ. අපි අහලා බලමු කවුද මේ ගීතය ගායනා කරන්න කියලා.

මේ කවිය මා ලියන්නේ රිදුම් දෙන තැන් පිරිසිතෙනි. පෙරුම් පිරුවත් අතීතේ අපිට හැරෙන්නට වූයේ මගිනි. බොහෝ තැන්වල නැවතුනද ආදරය ඉගෙනගත්තේ ඔබෙනි. අයිති නොවුනට කමක් නෑ සොඳුර, නුඹ තුටින්නම් මා සිටින්නේ සුවෙනි.

0: ගීත ගායනා කළා වික්ටර් රත්නායක ආචාර්ය වික්ටර් රත්නායක සමගින් ආදරණීය ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා. වෙලාව රාත්‍රී 9:28. ඔබ එකසිරිනේ 88.9 වින් FM ගුවන්විදුලි අන්ධහැරේ සිංහල වැඩසටහන සමගින් අන්තර්ජාලය ඔස්සේ ඔබට අපට සවන් දෙන්නට පුළුවන් වින් FM ගුවන්විදුලි වෙබ් අඩවිය winfm.org ගිහිල්ලා ඔබට පුළුවන් අපේ යොමෝ හොයාගන්නට, යොමෝ හොයාගෙන දැන් සජීව සවන් දෙන්නත් පුළුවන්, නැත්නම් පසුව ඔබට අපේ වැඩසටහන් සොයාගෙන අවශ්‍ය වෙලාවක තමන්ට කැමති පරිද්දෙන් සවන් දෙන්නටත් ඉඩකඩ තිබෙනවා. ඉතින් තවත් ඔබට වැදගත් වෙන පණිවිඩ කිහිපයක් සමීප කරන්නට තමයි මගේ මේ සූදානම.
1: Switchboard provides a telephone counselling, referral and information service to gay, lesbian, bisexual, transgender and intersex communities. Although Switchboard is mostly run by volunteers, there are still overheads. Switchboard is calling on the community to support the service by making a tax-deductible donation. Help keep this free, anonymous and confidential service available to members of the GLBTI community, their family and friends. Donate now. Visit switchboard.org.au and show your support.
2: We all love a good chat. But there are some conversations you can't have with the neighbour over the fence. If you're struggling, you can now chat to Lifeline online. This online service is available every night. Search Crisis Chat or visit lifeline.org.au.
3: We got power and could lift workshops.
4: Before our superhero can save the world, he has to battle a very powerful foe of his own. Muscular dystrophy. Muscular dystrophy is a life-threatening, muscle-wasting disease that destroys young lives, muscle by muscle.
5: I'm the toughest. I'm the toughest.
4: Please help in the fight for a cure. Contact Muscular Dystrophy Association now at mda.org.au.
0: වෙලාව හරියටම රාත්‍රී 9 පහ වෙලා මිනිත්තු 30ක්. තවත් හරියටම මිනිත්තු 30ක් අපි ඔබ සමග රැඳිලා ඉන්නවා. මිනන් මං හිතුවා නැවතත් පසුගිය 10 වෙනිදා මෙලොවින් සමුගත් ආදරණීය ගායිකා මරිසෙල් ගුණතිලගේ තවත් ගීතයක්, ජනප්‍රියම වෙච්ච ගීතය කියලා කිව්වොත් නිවැරදි. ඇය හඳුන්වන්නෙත් මේ අන්වර්ථ නාමයෙන්, කැන්ඩිලා මිස්සී.

වෙලාව රාත්‍රී 9:34. මිළඟට මා තවත් යුග ගීතයක් තෝරගෙන තියෙනවා. ඒකට යනවද වෙන එකකට යනවද කියලා කල්පනා කරනවා. කොහොමවත් මං හිතුවා යුග ගීත කීපයක්ම අපි සවන් දුන්නා නේ නේද? හොඳයි, අපි මේ තෝරලා තියෙන අනිත් ගීතයට යමු. ගීතේ ගායනෙන් මාලනී බුලත් සිංහල.

මං හිතුවා ශ්‍රවණ තත්ත්වයේ ඉහළ තත්ත්වයෙන් ඔබට ඒක සවන් දෙන්නට දුන්නොත් ඒක මා ඔබට කරන යුතුකමක් කියලා සංයුක්ත ඇටියෙන් මම ගියා පරිගණකයට.

සුනිල් මහාචාර්ය සුනිල් ආරියරත්නන්ගේ ගීපද සංකල්පනාවක් ගායනා කළා විශාරද මාලනී බුලත්සිංහල. සංගීතවත් කළා චෙම් ජයවර්ධනයන්. විශාරද මාලනී බුලත්සිංහලගේ ගීතයක් විකාශය කරාම මට හිතුණා. මම විශාරද පසු කාලෙක ආචාර්යවරියක් වන නන්දා මාලනීගේ ගීතයක් විකාශය නොකර හිටියොත් ඒක ලොකු අඩුපාඩුවක් කියලා අඬහැරේ සිංහල වැඩසටහන තුළ. ඉතින් ඒකේ චිත්‍රපට ගීතයක් තමයි මම ඊළඟට තෝරගත්තේ.

ආචාර්ය නන්දා මාන්නේ ගායනා කළේම ගීතය රචනා කළේ කුලරත්න ආරියවංශයන්. සංගීතවත් කළ ආචාර්ය වික්ටර් රත්නායක 1981 වර්ෂයේ තිරගත වූ වජිරා චිත්‍රපටය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයක්. එහිදී මෙම ගීතයට සරසවි සම්මාන හිමි වෙනවා ගායනය වෙනුවෙන්. වෙලාව රාත්‍රී 10ට තව වැඩි වෙලාවක් නැහැ, මිනිත්තු 17ක පමණ කාල සීමාවක් තිබෙන්නේ. පණිවිඩ කිහිපයක් ඔබට සමීප කරන්නට පෙර ආතුව මම හිතුවා ශ්‍රී ලංකාවේ පැවතුණු රජයන් පෙරලන්නට, පැවතුණු අසාර්ථකම රජය පෙරලන්නට ශ්‍රී ලංකාවේ මහා ජනතාව රොද බැඳගෙන පාර්ලිමේන්තුව ඉදිරිපිට ඒ භූමිය ඔවුන්ගේ නිවහනක් කරගෙන මාස ගණනාවක් රජයට එරෙහිව කටයුතු කළා අරගලය කියන නමින්. අද වෙනකොට අරගලයත් එක්ක රොද බැඳ ගත්තු සමහරු පවතින රජයත් එක්ක විරුද්ධ වුණත් ඒ අවස්ථාවේ මං හිතන්නේ එකවන්න ශ්‍රී ලංකාවේ හැමෝම වගේ අරගලයත් එක්ක එකමුතු වෙන උනා කියන කාරණේදී බොහෝ දෙනා මාත් සමග එකඟ වෙයි. ඉතින් එයටත් වසර ගණනාවකට අවුරුදු 7කට පෙර ආතුව නිර්මාණය වෙච්ච ගීතයක් ඔන අරගලය තුලදී මහා ජනතාව අතරට ඉතාමත්ම තදින් සිත් නෙත් බැඳ ගන්න තැනකට මේ ගීතය අරගෙන එනවා. මේ තමයි නාද කියන සංගීත කණ්ඩායම නිර්මාණය කරපු දේවන්නා කුමාරියේ කියන ගීතය. එතනින් තමයි වැඩිපුර මහා ජනතාවගේ සිත් සතන් අතරට එන්නේ. ඉතින් මම හිතුවා මේ ගීතය මේ වෙලාවේ පසුගියදා සැමරුවනේ අරගලයට පහර දීපු දවසත් පිරිසක් බොහොම මිනිසුන්ව කුළු ගන්නවල එතෙන්ට යව්වා, පිරිසක් ගුටි කෑවා, ඔවුන්ට තාමත් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් මම හිතුවා මේ ගීතය ඔබත් එක්ක බෙදා ගන්නට. මේ නාද සංගීත කණ්ඩායම

So we are coming to very close to the end of our program. But stay tuned. Croatian program of the station will be on air. George is here. ඉතින් වැඩසටහන සවර අවසන් කරලා හමාර කරලා ගෙදර යන්නට වෙලාව විදිහින් රාත්‍රියේ ලබන බ්‍රහස්පතින්දත් රාත්‍රී හරියටම බහමුණ බලාපොරොත්තු වෙන ඔබගෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ මා දසුන්ෙන් ගජමන් පුරා හෝරා දෙකක් අන්ධහැරේ වැඩසටහන ඔබට ගෙනා. ඉතින් වැඩසටහනේ අවසානයේට මා තෝරා ගත්තා මාරිසෙල් ගුණතිලක් ගායනා කරන තවත් අපූරු ගීතයක් මම හිතනවා ඔබට ප්‍රිය කරයි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා ඇයට ඈපැතු ලෝකයේ මෝක්ෂයට ළඟා වෙන්නට හැකියාව ලැබේවායි කියලා. ඉතින් ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට ඔබ හමුණු බලාපොරොත්තු වෙන ඔබගෙන් සමුගෙන යනවා දසුන්ෙන් ගජමන්. ආයුබෝවන්.